ධාතිට දග දිග නැතිට තග දිග නැධාතිට ධකතිට ධාතිරිකද ගදි ගන ධාකිට ධාකි ගදි ගන ධාකිට ධාකි ගදි ගන ධාකිට ධාකි තිරිකද දග ධාතිරිකද ගදි ගන ධා තිරිකද ගදි ගන ධා තිරිකද දග ධාතිරිකද ගදි ගන ධා තිරිකද ගදි ගන ධා තිරිකද දග ධාතිරිකද ගදි ගන ධා තිරිකද ගදි ගන